0: You're listening to CMR FM 101.3. Listen to us around the universe. www.cmr.fm.
1: ඔබ සමට සුබ උදෑසනක් වේවා. මේ CMR එකෙන් ගොඩනගෙන CMR සිංහල සේවය. ඔබේ අදහස් අප වෙත ලියන්න feedback@cmr.fm email ලිපිනයට ඔබේ අදහස් ලියන්න පුළුවන්.

ඔබේ අදහස් අප වෙත ලියන්න feedback@cmr.fm ඊමේල් ලිපිනයට ඔබේ අදහස් ලියන්න පුළුවන්.

මේ සීමාරතින් ගුණනිගෙන සීමාර් සිංහල සර්වය. ඔබේ අදහස් අප වෙත ලියන්න feedback@cmr.fm ඊමේල් ලිපිනයට ඔබේ අදහස් ලියන්න පුළුවන්.

මේ සියමාරතින් දුනලිනෙන් සියමාර් සිංහල සර්වය. අපේ මේ වැඩසටහනට සෑමසේන සුරාදාකම දේශන 6 සිට අත දක්වා ඔබ සවන් දෙන්න පුළුවන්. ඔබේ අදහස් අප වෙත ලියන්න feedback@cmr.fm email ලිපිනයට ඔබේ අදහස් ලියන්න පුළුවන්.